ආයුබෝවන් සුභ සන්ධ්‍යාවක්. අදත් සුපුරුදු පරිදි දකුණු ඔස්ට්‍රේලියාවේ සිංහල විකාශන සේවය මගින් සාඩම්බරයෙන් ඔබෙත් ඉදිරිපත් කරන ඇඩ්ලේඩ්හි ඔබේ මහඬ ඇඩිලේ ලක්හඬ ගුවන් විදුලි වැඩසටහන තුළින් ඔබත් සමඟ පුරා හෝරාවක් ගත කිරීමටයි මේ සූදානම. 5B103.1 තරංගමාලා ඔස්සේ හා 5B World හරහා අප සමඟ සම්බන්ධ ඔබ සිළු දෙනාම ඉතාමත් ලෙංගතුකමින් පිළිගන්නවා. ඉතින් අදත් සුපුරුදු පරිදි මේ රාත්‍රියාමේ ඔබ සමග මේ හෝරාව ගත කිරීමට පැමිණෙන මම ඔබ හිතවත් නයන් පෙරේරා. ඉතින් අදත් වෙනදා වගේම ඔබට සුපුරුදු වැඩසටහන් මාලාවත් එක්කාසු කරගෙනයි මේ හෝරාව ගත කිරීමට සූදානම් වෙන්නේ. ඉතින් මේ වෙසක් මාසේ අපි ඔබට තිළින කරන සදහම් සිතුවිලි මාලාවේ අද දවසේ සදහම් සිතුවිල්ලත් එක්කාසු කරගෙනයි අපි මේ හෝරාව ගත කරන්නේ. හොඳයි, එසේනම් රැඳී සිටින්න ඇඩිලේඩ් ලක්හඬ ගුවන් විදුලි වැඩසටහනත් සමඟ.

ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ඇඩිලේඩ් ලක්කඳ ගුවන් නුදුලි වැසටනත් සමගයි. අප දැන් මේ සූදානම් වෙන්නේ වෙසක් මාසය නිමිති කරගෙන ඔබ වෙත තිරින කෙරෙන සදහම් සිතුවිලි මාලාවේ අද දවසේ සදහම් සිතුවිල්ල ඔබ වෙත ගෙනීමටයි. ඉතින් සුපුරුදු පරිදි අද දවසේ මෙම සදහම් සිතුවිල්ල ඔබ වෙත ගෙනෙන්නේ ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරවාසී පූජ්‍යපාද තිබ්බටුගොඩ විසුද්ධිරතන ස්වාමින් වහන්සේ විසිනි.

සැදැහැවත් පින්තුනි, මෙවන් වූ මාසයක තමයි ලොවේ උතුම්ම මනුෂ්‍ය රත්නය වන තථාගත බුදුපියාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන උතුම් මාසය. සිදුහත් කුමාරයාගේ උප්පත්ති මංගල්‍ය, සිද්ධාර්ථ තාපසින් වහන්සේගේ බුදුවීම සහ මහා පරිනිර්වාණ මංගල්‍ය කියන අසිරිමත් සිදුවීම් තුනම සිදු වූයේ ගහකොළ සෙවණේ. ස්වභාව ධර්මයේ සමගයි. එයින්ම අපට පෙනෙන දෙයක් තමයි බුදුදහම කියලා කියන්නේ සබා දහමට හා සරල බවට කොතරම් සමීපද කියා. මේ මාසය තුළ අපි මේ සෝදානං වන්නේ ඒ උතුම් ශාන්ති නායකයාණන් වහන්සේ වෙනුවෙන් අපේ ගෞරවය පුද කිරීමටයි. අපි දන්නවා වෙසක් කාලෙට අපේ මුළු රටම ඒකාලෝක පූජාවක් වෙනවා. දන්සල්, තොරන්, වෙසක් පහන්කූඩු මේ හැම දෙයක්ම ආමිස පූජාවන්. මේවායින් අපේ සිත් තුළ මහා ශ්‍රද්ධාවක් ඇති කරනවා. නමුත් බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ දේශනා කළේ යමෙක් මලින් එවගේම ආමිස පූජාවෙන් පහනින් මට වඳින්නේද මට පුදන්නේද එය මට කරන සැබෑම ගෞරවයක් නෙවෙයි. හොඳට තේරුම් ගන්න ඕනේ ඒක මහත් වූ ගෞරවයක්, මහත් වූ පූජාවක්. හැබැයි ඒ දෙය සැබෑම ගෞරවය නෙවෙයි. යමෙක් මා දේශනා කළ ධර්මයට අනුව ජීවත් වන්නේද ඔහු තමයි මට වැඩිම ගෞරවය දක්වන්නා කියලයි අපේ බුදුපියාණන් වහන්සේ අපට දේශනා කළේ. ඒ නිසා වෙසක් දින, වෙසක් මාසය තුළ අප කළ යුතු වැදගත්ම දේ තමයි බාහිර සැරසිලි වලට වඩා අපේ ඇතුළාන්තය, ආධ්‍යාත්මය හෙවත් ප්‍රතිපත්තිය සකස් කර ගැනීමමයි. තප්පරයකට හෝ හදවතේ මෛත්‍රී චිත්තයක් ඇති කර ගැනීම දන්සල් දහසක් දීමට වඩා උතුම් බව ධර්මයේහි සඳහන් වෙනවා. අපේ ජීවිත දෙස බලන්න. අද අපි ඉන්නේ ඉතාම තරඟකාරී සහ වෙහෙසකාරී ලෝකයක. අපි නිතරම ඉන්නේ අසහනයෙන්, තරහවෙන්, ඉරිසියාවෙන්, ලෝභකමින් සහ මාන්‍ය වැනි කෙලෙස් නිසා අපි අපේ සැනසීම නැති කරගන්නවා. වෙසක් පණිවිඩය අපට පවසන්නේ අතහැරීම සහ ඉවසීම ගැනයි. අපට කවුරු හරි වචනයකින් බැන්නොත් ඒ වෙලාවට ප්‍රතිචාර නොදක්වා නිහඬව සිටීමට පුරුදු වීම වෙසක් ප්‍රතිපත්තිය. තමන්ට වඩා ඉහලින් සිටින කෙනෙක් දෙස බලා ඉරිෂ්‍යා නොකර මුදිතාව හෙවත් අනුන්ගේ දියුණුවේදී සතුටු වීම පුරුදු කරන්න. අද දින මේ මාසය තුළ අපි අදිෂ්ඨාන කරගන්නට ඕන. අඩුම තරමින් මෙවන් වූ මාසයක අනුන්ගේ වැරදි සෙවීම නතරකොට තමන්ගේ හිත දෙස බලන්න හැකිනම් එයයි සැබෑම වෙසක් සැමරුම. සැදැහැවර පින්වතුනි, වෙසක් පහන් කූඩුවක් දැල්වා එය සුලඟට සෙලවී සෙලවී නිවී යන දෙස බලා අපට අනිත්‍ය වටහා ගන්නට පුළුවන් නම් අපේ ශරීරයත්, අපේ සැප සම්පත් මේ සියල්ලත් ඒ වගේමයි. ඒ නිසා ලැබුණු මේ කෙටි ජීවිත කාලය තුළ පුළුවන් තරම් අනුන්ට උදව් කරමින්, මෘදු වචන කතා කරමින්, සිල්වත් ගුණවත් ජීවිතයක් ගත කිරීමට අපි අදිෂ්ඨාන කරගනිමු. අවසාන වශයෙන් බුදු දහමේ සැබෑ හරය වන සබ්බ පාපස්ස අකරණං කුසල සුප සම්පදා, එනම් පව් නොකර
පින් රැස් කරගෙන සිත පිරිසිදු කර ගැනීම යන උතුම් අරමුණ වෙත යන්නට ඔබ සැමට ශක්තිය ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට සාමකාමී වෙසක් මංගල්‍යයක් වේවා. තෙරුවන් සරණයි.

0: Sabah'ta Polat Asıl Yıldırım'a.
1: Yudha Jayagrahanayata Vasara 17ක් සපිරීම නිමිත්තෙන් ජාතික විජයග්‍රාහි සමරුම් උත්සවය සාම්ප්‍රදායික ලෙස පෙර වසරවල මෙන්ම මේ වසරේදීද පැවැත්වුණා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බක්කරමුල්ලේ පිහිටි රණවීරෝ ස්මාරකයේ අභියසදී මෙම සමරුම් උත්සවය පැවැත්වීමට කටයුතු කර තිබුණා. මෙවර සමරුම් උත්සවය සඳහා පළමු වරට උතුරු නැගෙනහිර ප්‍රදේශවල දිවිපෙදු රණවීරවන්ගේ ඥාතීන්ද එක්වුණා. ජාතික රණවීරෝ අනුස්මරණ දින සමරුම් උත්සවයේ පෙරහුරුවක් අතරතුර එහි කටයුතු වලට බාධා කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු පිරිසට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය පවසනවා. පොලිසිය සඳහන් කරන්නේ ජාතික රණවීර සමරුම් උත්සවයේ පෙරහුරුව අතරතුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු 35 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පෙරහුරු කටයුතු වලට හා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවයි. පාර්ලිමේන්තු සංකීර්ණයේ ආසන්නයේ පිහිටා ඇති රණවීර ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම සඳහා බව පවසමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් පැමිණි අවස්ථාවේ පොලිසිය ඊට ඉඩ ලබා නොදීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. එම උණුසුම් තත්ත්වය අතරතුර විමල් වීරවංශ මහතා ඇදවැටෙන ආකාරයේද දක්නට ලැබුණා. මේ අතර එක්සත් ජාතීන්ගේ හිටපු මානවහිමිකම් මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාවට පැමිණ දිනේදී උද්ඝෝෂණයක නිරත වෙමින් මාර්ගය අවහිර කළේ යයි කියන ජාතික නිදහස් පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයේ සාමාජිකයන් 6 දෙනෙකුට එරෙහිව නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගයේ ජූලි 13 වෙනිදා සිදු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පසුගිය දා නියෝග කළා. නඩුවේ දෙවන බිත්තිකරු ලෙස නම් කර ඇති ජයන්ත සමරවීර මහතා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් නඩු විභාගය කල් තැබුණා. ඉදිරි දිනයකදී බිත්තිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා ඔහුගේ නීතිඥවරයාට නියෝග කළා. පැමිණිල්ල කැඳු අවස්ථාවේදී සැකකරුවන් ලෙස නම් කර සිටින විමල් වීරවංශ, වීර කුමාර දිසානායක, පියසිරි විජයනායක, මොහොමඩ් මුසම්මිල් සහ රොජර් සිරිවරත්න යන මහතුරුන් අධිකරණයේ පෙනී සිටියා. මේ අතර මහා භාණ්ඩාගාරයේ සතු ඩොලර් මිලියන 2.5 මුදලක් පෙරණ පාර්ශ්වයක් අද්දපත් වීම සම්බන්ධයෙන් මහබැංකුව අධිපති නන්දලාල් වීරසිංහ මහතා පසුගියදා මධ්‍යහමුවකදී අදහස් පළ කළා.
2: ක්‍රමවේද තමයි එක්ලසෝ ඩිපාර්ට්මන්ට් එක තමයි හැමදෙස්සම පිටරට කවුන්ටර් පාටි, ඒ කියන්නේ නෑ ගන්න ඔෆිෂල් ක්‍රෙඩිට් කියන්නේ විශේෂයෙන් ඒගොල්ලත් නෑ ගන්නකොට ඒගොල්ලත් ගිවිසුම අස්සම් කරන ඒගොල්ලෝ. ගිවිසුමට අන්තර්ගත වෙන්නේ මොනවද ගිණුම් අංකය? නෑ රිසර්ච් කරාට පස්සේ අලුත් ගිණුම් අංක දුන්නා ඒගොල්ලන්ට තමයි අතුරු තුනේ. ඒකට ඒගොල්ල ක්‍රමවේදයේ තුල මම දන්න විදිහට එක්ස්ට්‍රාසෝ ඩිපාර්ට්මන්ට් එකට එනවා ඒ නෑ දීපු ආයතන මෙන්න මේ ගිණුම වල ගෙවන්න කියලා. ඒතර ඒ ගිණුම එවුවාම ඒක PDM එකට දෙනවා. PDM එකෙන් ඉන්ස්ට්‍රක්ෂන් දුන්නා අපි බැංක විදිහට ගෙවීම කරනවා. ඒ තමයි ක්‍රමවේදය තියෙන්නේ. ඒතර යතරතුර ඒගොල්ලෝ සිස්ටම් වෙනස් කරගන්න කියන එක ගැන මම කියන අවාරයක කියන අපි දන්නවා. අපි දන්න විදිහ මේ වෙනකම්ම ඒ පහුගිය කාලයේ ට්‍රාන්සිෂන් එකේදී ගේම්ස් ප්‍රින් කරේ අපේ තියෙන සිස්ටම් එක හරහා තමයි ගේම් ප්‍රින් කරේ. නමුත් ඒ අතර උතරයිසේෂන් එක ඩේටා එන්ටර් කරන ඒවා ඒකම කළා තියෙනවා. ERD එක කියන්නේ ගෝඩ්ලි ගත්තාම ERD එක තමයි පිටරට නෑ දෙන පාර්ශ්වයත් එක්ක ගණන් කරන පාර්ශ්වය. PDM එක කියන්නේ ඕර පබ්ලික් ඩේ ඩොමස්ටික් ටන් ෆොරින් දෙකම ගේම් කරනකොට සම්බන්ධ නායකයන්. ඉස්සර PDD එක නම් PDM එක. ඒතර එතෙන්දි තව යම් මං හිතාව දැන් මෑතක තව දවස්කම් ක්‍රෑෂ් එකලා තියෙන කියලා අත්‍යවශ්‍යම සිද්ධියන් පස්ස අපි දරාසිතාව ලගින් කටයුතු කරනවා. කොහොමද ක්‍රමයට ශක්තිමත් කරන්න පුළුවන් අපේ තියෙන ඵලභූත දැනීම පාවිච්චි කරලා මේ දෙයක් ඉදිරියෙන් නොවීමට කර අවශ්‍ය කටයුතු අපි වැඩ කරගෙන යනවා ඉතාම සහයෝගයෙන්.
3: ඒකේ සෙන්ට්‍රල් බැංක එක කොහෙදි හරි ආපවසරයක් ක්‍රොස් චෙක් කරන හරි මොකක් හරි එහෙම වගකීමක් එනවද සෙන්ට්‍රල් බැංක එකට?
2: නෑ මෙහෙම අපි කියන සරලෝදාහනක් තමයි ඔබතුමාගේ බැංකු අකවුන්ට් එකට බැංකුවට සක්ෂම දෙනකොට මගේ ගිණුමෙන් හවලා ගිණුමට ගෙවන්න කියලා. බැංකුවට තියෙන ක්‍රමය තමයි මේ ගිණුම් අංකය හරිනම් සිස්ටම් එක යනවන ගේම් කරන එක තමයි ගලන් කරන්නේ. එතකොට එතනින් එහාට බැංකුවට අයිතියක් නැහැ ඔබතුමා කියන සක්ෂම වෙනස් කරන්න.
1: කෙසේ වෙතත් මහ බැංකුව මේ මොහොතේ සිය වගකීම් නිසි ලෙස ඉටු කර නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා සඳහන් කළේ.
4: මෙතරම් ස්වාධීන මහ බැංකුව තියාගෙන මොකද්ද මේවට දෙන උත්තර? ඉතින් ඒව සමයි මම එදා ඉඳන්ම කිව්වේ මේව ප්‍රායෝගික අත්දැකීම් තුලින් කරන්න තියෙන දේවල්. න්‍යායාත්මක ලෝකවලින් බැහැලා අපේ ජනතාව ආරක්ෂා කරන්න වැඩ කටයුතු කරන්න ඕනේ. මේ ඉල්ලුම සැපීම අතරත් ලෝක ප්‍රශ්නත් හැම ආණ්ඩුවකටම බලපාන දෙයක්. නමුත් මහ බැංකුව මේ විශේෂ කාර්යභාරය තමගේ අතට අරන් මේ ස්වාධීනත්වය තුලින් මේ රට ආරක්ෂා කරන්න පුළුවන් කියලා කිව්වා. කොහෙද? අද ඩොලර් එක රුපියල පාවෙනවා. ඒ කියන්නේ පාවෙනවා කියන්නේ අවප්‍රමාණය වීගෙන යනවා. සංචිත අඩු වෙනවා. මේ රටේ තියෙන දැවන ප්‍රශ්න වලට මූල්‍ය අංශයෙන් ඒ ස්වාධීනත්වයෙන් ලබා දීලා නැහැ කියන ප්‍රශ්න විතරයි තියෙන්නේ.
1: දුම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බහරේ පවතින මල්බාන ප්‍රදේශයේ පිහිටි ඉඩම සහ නිවස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැවරීමට අග්‍රාමාත්‍යවරිය එකඟ වූ බව නව අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා. පසුගියදා අග්‍රාමාත්‍යවරිය සමග අගමැති කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේද අදහස් දක්වමින් නව අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු සසිදු පෙරේරා මේ බව සඳහන් කළා. එහිදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ පැවති සාකච්ඡාවේදී හැකි ඉක්මනින් මෙම ඉඩම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැවරීමට නිකල බැවින් මෙහි මොහොතේ එම පරිශ්‍රයෙන්පත් වීමට තමන් ඇතුළු පිරිස කටයුතු කරන බවයි. දෝම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බහරේ පවතින මල්බාන ප්‍රදේශයේ පිහිටි ඉඩමක විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පිරිසක් දින කිහිපයක් තිස්සේ රැඳී සිටීම පිළිබඳව අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්ති අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරියගේ අවධානය යොමු තිබුණා. අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයට අයත් බව කියන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සසුන් පිරිසක් පසුගියදා මල්බානේ පිහිටි රජයට අයත් මෙම ඉඩමට ඇතුළු වී එහි කඳවුරු බැඳීමට කටයුතු කළා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් බව සුළු මෙම නිවස සහ ඉඩමට හිමිකරුවෙකු නොමැතිවීම හේතුවෙන් එය රජයට පැවරීමටයි අධිකරණය කටයුතු කර තිබුණේ. පසුගිය අරගල සමයේදී මෙම නිවසට කිසියම් පිරිසක් ගිනි තබා තිබුණා. අන්තරයේ සිසුන් පිරිසක් මෙම නිවසට ඇතුළු වීම සම්බන්ධයෙන් දැනට අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය නියෝජනය කරන සිසුන් දෙපාර්ශ්වය මෙලෙස අදහස් පළ කළා.
5: මේ පැහැදිලිව කියන්න ඕන, ඔය සම්බන්ධ වෙලා තියෙන්නේ ආණ්ඩුවට සම්බන්ධ ශිෂ්‍ය කණ්ඩායමක්. ආණ්ඩුවේ ශිෂ්‍ය නියෝජිතව පිරිසක් තමයි ඔය ගිහිල්ලා සම්බන්ධ වෙලා තියෙන්නේ අදාළ තැනට. විශ්වවිද්‍යාල ඇතුලේ මේ පවතින ගැටලුවලට ස්ථිරසාර උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. මේව තවදුරටත් වර්ධනය වෙනවා විතරයි. ඒතර මේ වර්ධනය වෙන ප්‍රශ්නවලට, ඒ වගේම වර්ධනය වෙන ශිෂ්‍යයන්ගේ අප්‍රසාදයට යම් සමනයක් ලබා දෙන්න තමයි ආණ්ඩුවේ නියෝජිත විදියට ක්‍රියා කරන පිරිසක් නැවත ගිහිල්ලා මෙන්න මේ විදියට මේව අත්පත් කරලා දෙන්න කියලා මැදිහත් වෙන්නේ. ඒකට අදාළව යම් බලපෑමක් කරනවා අපිට බලා ගන්න පුළුවන් කම ලැබෙන. ඉතින් ඒ නිසා අපි කියනවා බොරු සම්දර්ශන දාන්න ලෑස්ති වෙන්න එපා. ඒ ශිෂ්‍යයොන්ටත් ඔබ ආණ්ඩුවේ පළවත්ත කාර්යාලයට ගිහිල්ලා කතා කරන්න, එහෙම නැත්නම් අධ්‍යාපන මහත්තයන්ට ඇවිල්ලා කතා කරන්න, නැත්නම් ජනාධිපති ලේකම් කාර්යාලයට ඇවිල්ලා කතා කරන්න. මේ ප්‍රශ්නේ ඔයාලට කතා කරලා විසඳ ගන්න පුළුවන්.
6: හදිසි සාකච්ඡාවක් දෙනවා කියලා තියෙනවා අධ්‍යාපන මහත්තයන්ට. ක්‍රියාත්මක කරන අරගලිය සම්බන්ධයෙන් කියලා සාකච්ඡා කරලා මේක විසඳ ගන්න පුළුවන් නම් ඒක එහෙම විසඳ ගන්න ලෑස්ති.
7: ඇත්තම අන්තරය එතකොට කවුද?
6: විශ්වවිද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුලේ අන්තරය කවුද කියලා තීරණය කරන්නේ බහුතර ශිෂ්‍ය සංගම් ප්‍රමාණ. අන්තරය කියන්නේ මේ ලේරුමෙන් හම්බෙන එකක් නෙමෙයි. මේ සාකච්ඡාව ඇතුළතත් අධ්‍යාපන මහත්තයන්ගේ පැත්තෙන් පිළිගත හැකි මට්ටමේ විසඳුමක් මේ සාකච්ඡාවෙන් ලැබුණේ නැහැ. ඒ නිසා අපි තීරණය කරලා දිනවා අපි අරන් යන ක්‍රියාමාර්ගය අකණ්ඩව ඉස්සරහටම අරගෙන යනවා. මේ වෙද්දි අන්තරේ විතර කඳුරු බැඳලා තින්නේ මල්ලාණ ඉඩම ඇතුළත. විශ්වවිද්‍යාල ශිෂ්‍ය මේකට සම්බන්ධ වෙලා ඉන්නේ මේ මොහොතේ. අද දවසේදී සාකච්ඡාවෙත් අපි බලාපොරොත්තු මට්ටමේ ප්‍රතිඵලයක් නැති එකත් එක්ක අපි අකණ්ඩව ක්‍රියාමාර්ග ඉදිරියට කරගෙන යනවා.
1: මෙම සිදුවීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ අදහස් පළ වුණා. ඒ පිළිබඳව ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙලෙස අදහස් පළ කළා.
8: මම හිතන්නේ මේ අන්තරේ නේද? පක්ෂයක් නෙමෙයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලේ කියලා තමයි මම හදිස්සියේ නිවුස් වලට දැක්කේ. ඉතින් රජය ගැන ඉදිරියේ තීරණයක් ගනි කොහොමදත් ඉතින් රජයේ දේපලක් නේ දැන් නේද? ඒක මේ අයිතිකාරයක් නැති එකක් රජයේ දේපලක්. ඉතින් ඉදිරියේ මොකද්ද ඒ සඳහා ගන්න පියවර කියලා රජයේ තීරණයක් ගනි. නැ මෙහෙමයි, ඒකට ඉතින් යම් කිසි විදිහකින් නේද රටක නීතියක් තියෙනවා, ඒක නීත්‍යානුකූලව ක්‍රියාත්මක වෙයි.
9: ඔයයේ දවසේ අපිට වාර්තා වුණා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විසින් මල්වාන මේ අයිතිකරුවෙක් නැති නිවස කියලා කලින් ඔය ප්‍රසිද්ධියට පත් වෙලා තිබුණු නිවස අත්පත් කරගෙන තිබෙනවා. ඉතින් අපි අධ්‍යාපන අමාත්‍යංශය සමගත් ඒ වගේම මේ නිවස දැනට පවර්ලා තිබෙන අදාළ ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු වේ නිලධාරීන් සමගත් සාකච්ඡා කරමින් මේ පිළිබඳව කඩිනමින් විසඳුම් හොයන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඇත්තට ගත්තොත් ශිෂ්‍යයින්ට දීර්ඝ කාලයක් තිස්සේ තියෙන ප්‍රශ්නයක් තිබෙනවා. ඔවුන්ට ඉඩකඩ ප්‍රමාණවත් නැහැ, ඔවුන්ට නේවාසික පහසුකම් නැහැ. ඉතින් ඒකත් එක්ක තමයි මම හිතන්නේ අන්තර් ශිෂ්‍ය බල මණ්ඩල පැත්තෙන් මේ තීරණය අරගෙන තිබෙන්නේ. කෙසේ වෙතත් අපි ගැටුමකට නොගිහින් අපි උත්සාහ කරනවා මෙය සාමකාමීව මේ ප්‍රශ්නේ විසඳා ගන්න.
1: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ විසින් සුලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වන පස්වන සහ හයවැනි සමාලෝචන ඇගෙයීමට ලක් කිරීමට එළඹෙන 27 වෙනිදා සිදු කිරීමට තීරණය කර තිබෙනවා. විධායක මණ්ඩලයේ විසින් මෙම සමාලෝචනය අනුමත කරනු ලැබුවොත් සුලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 800ක පමණ මූල්‍ය ආධාරයක් ලබා ගැනීමට ප්‍රවේශය සැලසෙනු ඇති බව එම අරමුදල සඳහන් කළා. මෙම අනුමැතිය ලබා ගැනීම සඳහා විදුලිය සහ ඉන්ධන මිලකරණය පිරිවැය ආවරණය වන පරිදි පවත්වාගෙන යාම තීරණාත්මක පූර්ව ක්‍රියාමාර්ගයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංනිවේදන දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජොනි කොසක් මහත්මිය ප්‍රකාශ කර තිබුණා. සමාජීය අවධානමට ලක්විය හැකි පාර්ශ්වයන් ආරක්ෂා කිරීමටද පියවර ගැනීම අත්‍යවශ්‍ය බවද එහිදී වැඩිදුරටත් අවධාරණය කළා. සමගි ජනබලවේගේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය ලබා ගැනීමත් සමග විපක්ෂයේ දේශපාලන නියෝජිතයන් ආණ්ඩුව හා සම්බන්ධ වීම පිළිබඳව කතාබහක් නිර්මාණය වුණා. ඒ අනුව සමගි ජනබලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතාට ආණ්ඩුවේ වගකීමක් ලබා දෙන බවට කතාබහක් නිර්මාණය වීමත් සමග ඇතැම් පාර්ශ්ව විවිධ අදහස් පළ කළා. මේ සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳව හර්ෂද සිල්වා මහතා සිය ෆේස්බුක් පිටුමේ සටහනක් තබමින් සඳහන් කළේ තමන් ආණ්ඩුවට සම්බන්ධ වන බවට පළවන මත සාවාද්‍ය බවයි. තමන් කිසිවිටක ආණ්ඩුවට එක් නොවන බවත් ආණ්ඩුව විසින් සිදු කරන යහපත් දේ අගය කිරීමට පසුබට නොවන බවත් ඔහුගේ පණිවිඩයෙන් දක්වා තිබුණා. මේ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා.
4: ඉතින් දැන් මේ ආණ්ඩුව මේ දවස්වල ඇඩ්වර්ටයිස්මන්ට් දාගෙන ඉන්නවයි කියන එක තමයි මට පේන්න තියෙන්නේ. ඉතින් ඇඩ්වර්ටයිස්මන්ට් දැම්මම කවුරුත් ඇප්ලයි කරන්නේ නැහැ. මොකද මේ කම්පැනි ෂුවර් නැති හින්දා. මොකද ගෙවීම් කරන්නෙත් නැහැ නේ ඊළඟ ප්‍රශ්නේ ගෙවීම් ඔක්කොම යන්නේ පක්ෂ කාර්යාලයටනේ. කම්පැනිම වෙන කාට හරි දීලා යන්න වෙන තත්ත්වයක් තමයි මට නම් තියෙන්නේ.
10: ඉතින් මං හිතුවේ සාකච්ඡා කරන්නේ ආණ්ඩුව පෙරලන්න කියලා. බලනකොට සාකච්ඡා කරන්නේ ඒගොල්ලන් කට්ටිය බේර ගන්න නම් ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක්. මේමයි මොන දේශපාලන මතිමතාන්තරයක් දරුවත් රට හදන්නට දක්ෂතාවයක් හැකියාවක් කැපවීමක් තියෙන අවංක වැඩ කරන මිනිස්සු එකතු කරගන්න අපි කවදාවත් පැකිලෙන්නේ නැහැ. ඒක ඔබට පේනවා ඇති පහුගිය අවුරුදු එකහමාරදී මේ ජනාධිපතිරය කටයුතු කිරීමේදී අපිට සමහරට ඡන්දෙ නොදීපු උනත් වෙන දේශපාලන මතයක් දරපු කෙනෙක් උනත් අවංකව රට හදන්න කැප වෙනවා නම් ඒ අය මේ සංවර්ධන ක්‍රියාවලියට රට ගොඩනැගීමේ ක්‍රියාවලියට එකතු කරන්න අපි සූදානම්. ඉතින් ඒකට අපි විරුද්ධයි. එහෙම නැත්නම් අපි ඔය ඒ පක්ෂ වලින් ගන්නවා කියලා එකක් නැහැ. ඇත්තට මෙහෙම ගන්නවා කියලා ඒගොල්ලෝ හිතනවා නම් ඒක බේරගන්න ඒගොල්ලෝ වැඩක්.
11: කෙලවුණා ඉන්න කෙනෙක් කියන අලුත් විදියක් තියෙනවා. දන්නවද ඔයගොල්ලෝ? දේශපාලනයේ නොතකා දක්ෂව එකතු කරගන්න සූදානම් කියලා ආණ්ඩුව ඇමතුරු කියන්නේ. Tamanට කෙලවිලා ඉන්න කියලා කියාගන්න බැරුව අලුතෙන් කියන විදියක තමයි.
8: ඒව විශේෂ කිසිම ආරාධනාවක් නැහැ අපි දන්න විදියට නම්. මොකද අපි රජය කියන්නේ අපි නේ නේ ආණ්ඩුව අපි. අපි එහෙම විශේෂයෙන් කිසිම කෙනෙක්ට මේ වෙනකන් එහෙම ආරාධනා කරලා නැහැ. ගොඩක් අය හිතාගෙන ඉන්නවා ඒගොල්ලෝ හරි විශේෂ පුද්ගලයෝ කියලා. හරි ඒගොල්ලන්ට විශේෂ ඇති. අපිට එහෙම විශේෂත්වයක් නැහැ. ඕන තරම් අපේ ආණ්ඩුව ඇතුලේ මේ අදාළ වැඩපිළිවෙල, මොකද අපේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක්, මේ වැඩපිළිවෙල ඉදිරියට අරගෙන යන්න දක්ෂ හැකියාවන් සහිත කට්ටිය තමයි ඔය 159 දෙනාම ජනාධිපතිතුමා ඇතුළුව. අපි අමුතුවෙන් මේ ආරාධනා කර කර මෙතෙන්ට ගෙන්නන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. එහෙම ආරාධනාවක් කාටවත් එහෙම කරලත් නැහැ.
1: ඉතින් මේ කරුණු තමයි ගිවණු සතියට අදාළව ඔබට වාර්තා කරන්න දෙමින්නේ. ඇඩිලෙඩ් ලක්කනින් ලබන සතියේ තමුණ බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා මම නිරෝධකාරීව සම් කොළඹ සිට.
0: සති අන්ත පුනත් පසුබි පෙරම
12: ඇඩිලෙඩ් ලක්හල
13: ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ඇඩිලෙඩ් ලක්කඳ ගුවන්විදුලි වැඩසටහනත් සමගයි. අප දැන් මේ සූදානම් වෙන්නේ මේ සතිය සඳහා සිතරැඳි ගීතය ඔබ වෙත ගෙනීමටයි. ඉතින් සුපුරුදු පරිදි අප හිතවත් විජිත් කුමාරසිරත් මහතා මේ සූදානමෙන් සිටින්නේ. මේ සතිය සඳහා ඔහුගේ සිතරැඳුණු ගීතය අප සමග මේ ආකාරයෙන් බෙදා හදා ගැනීමට.
14: අද තෝරා ගැනීම ප්‍රේමකීර්ති ඩල්විස්ගේ ගීත රචනයක්. සංගීතවත් කොට ගායනා කළ ආචාර්ය Victor Ratnayake.

0: රටක් හැටියට ණය ප්‍රමාණය දන්නේ නැතුව ආණ්ඩුවක් තියෙනවා.
1: අපි කිසි විටක ජනතාවට පටි තද කර ගන්න කියලා කිව්වේ නැහැ.
0: පුදුම වැඩන්නේ.
1: රට කරන්න මට බාර දෙන්න.
2: නොදුටු මාණය අපට නොහැසෙන ලංකාව ලංකාවේ සිට.
3: ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ඇඩිලීඩ් ලක්කඬ ගුවන් විදුලි වැඩසටහනත් සමගයි. අප දැන් මේ සූදානම් වෙන්නේ ලංකාවේ සිට සතිපතා අප සමග දුරකථනින් සම්බන්ධ වන ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජී බාලසූරිය මහතා සමග ලංකාවේ තොරතුරු බෙදා හදා ගැනීමටයි. අයබොන් දුමින්ද.
4: අයබොන් නයින්.
3: දුමින්ද, අපිට දකින්න තිබෙනවා ලංකාවේ කාලගුණ තත්ත්වය ඒ තරම්ම හොඳ නැති තත්ත්වයක් තිබෙන බවක්. විශේෂයෙන්ම මේ පසුගිය දිනවල ලංකාවේ වැඩිම වර්ෂාපතනයක් කිරිඳිවැල පළාතට ලැබුණා කියලා අහන්න තිබුණා. මොනවාද මේ කාලගුණය පිළිබඳව තියෙන අලුත්ම තොරතුරු?
4: ඔව්, ඇත්තටම නයින්, විශේෂයෙන්ම මේ කාලගුණ තත්ත්වයට ප්‍රධානතම හේතු වෙලා තිබුණේ නිරිත දිග මෝසම යළි සක්‍රිය වීම නිසා. සාමාන්‍යයෙන් නිරිතික මෝසම මැයි මාසයේ අග වෙනකොට සක්‍රිය වෙනවා. ඒ එතෙන්දී ප්‍රදේශවලට ධාරා නිපාත වර්ෂාව ඇදහැලෙනවා. සාමාන්‍යයෙන් ලෝක පරිසර දිනයේ තිබෙන ජූනි 5 වෙනිදා අපිට ඇත්තටම පහුගිය අවුරුදු ගණනාව තුළ බැලුවොත් එහෙම ජූනි 5 වෙනිදා කියන්නේ පරිසර දිනය වුණත් බොහෝ තැන්වල ගම් වතුර ආශ්‍රිත විදිහට තමයි ඒ සැමරුම් පවා ඇතැම් අවස්ථාවල අධික වැසි මැද්ද තිබුණේ. ඉතින් මේ මෙවරත් ඒ හා සමානවම දෝ කියලා හිතෙනවා. මොකද කාලගුණ වාර්තා බලනකොට ලංකාවේ මේ වන විට මොකද පහුගිය කාලේ අර මීට සති කීපයකට පෙර තිබුණේ උතුරේ අඩුපීඩන තත්ත්වයක් නිසා ඇතිවෙච්ච හදිසි තත්ත්වයක් තමයි තිබුණේ. ඉතින් ඊට අමතරව මේක වාර්ෂිකව වෙන නිරිතදිග මෝසමේ ශක්තිය වීම තමයි දැනට සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ පැත්තෙන් ගත්තොත් එහෙම දැඩි බලපෑම සබරගමුව, බස්නායක, දකුණු සහ ගාල්ල ඒ වගේ බස්නායක පළාත ඇතුළු ප්‍රදේශ ගණනාවකට තමයි ප්‍රධාන වශයෙන් බලපාලා තියෙන්නේ. කොහොම වුණත් පසුගිය සතියේ ගිය සිකුරාදයි ගිය සිකුරා පෙරේදා නෙමෙයි ඊට කලින් සෙනසුරාදා සිට තමයි මේ තත්ත්වය දිගින් දිගටම බලපානු ලැබුවේ. මේ වන විට යම් ආකාරයකදී යම් යම් අවස්ථාවලදී ඒ වැසි තත්ත්වයන් අඩු තත්ත්වයකට වාර්තා වෙනවා. සමහර තැන්වලදී සමහර අවස්ථාවලදී ඉතා කෙටි කාලයක් තුළ දැඩි වර්ෂාවන් දක්නට ලැබෙනවා. කොහොම වුණත් මේ වන විටත් දිවයිනේ ගම්පහ ඒ වගේම ඇතැම් ප්‍රදේශවල යම් යම් ස්ථාන සුළු ගම් වතුර තත්ත්වයන් වාර්තා වෙනවා, වාර්තා වෙලා තිබෙනවා. ඉතින් ඒ වගේම ඉදිරියට මේ වර්ෂාව වැඩි වුණොත් තවදුරටත් මේ සුළු ගම් වතුර තත්ත්වයන් පවතින බව තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම ප්‍රදේශ ගණනාවකටම නාය යෑමේ අනතුරු ඇඟවීමත්, අකුණු අනතුරු ඇඟවීමත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව යොමු කරලා තියෙනවා. ඒ වගේම මේ නිවාස 150ක් පමණ අර්ධහානි සිද්ධ වෙලා තියෙනවා විවිධ ස්ථානවල. ඒ වගේම යම් යම් ස්ථානවල මාර්ගවලට යම් යම් ගස් කඩා වැටීම් සහ පස් කඳු කඩා වැටීම් වගේ දේවලුත් සිද්ධ වෙලා තිබෙනවා. කොහොම වුණත් අර දික්වා තරම් දරුණු තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. කොහොම වුණත් අධික වර්ෂා සහිත තත්ත්වයේ ඉදිරි දින කීපය තුලත් දක්නට ලැබෙන බව තමයි සඳහන් කරන්නේ. ඒ වගේම නයින් මෙතන නරක තත්ත්වයක් වාර්තා වෙනවා. විශේෂයෙන්ම මේ ඩෙංගු රෝගයේ පැතිරීමේ තත්ත්වයක් වැඩිපුර වාර්තා වෙලා තියෙනවා බස්නායක පළාත එහෙම තුල. මොකද මේ වර්ෂාව සමග මේ ඩෙංගු රෝගයේ ව්‍යාප්ත වීම, ඒ වගේම මොලේ උන රෝගය වැළඳීමේ ප්‍රවණතාවයක්ත් තියෙනවා මේ වැස්සත් සමග. විශේෂයෙන්ම අඟුණු කොළ පැලැස්සේ රැඳවියෙක් ජීවිතක්ෂයට පත් වුණා මේ මොලේ උන රෝගය වැළඳිලා. ඒ වගේම රැඳවිය තවත් 10 දෙනෙක් බන්ධනාගාරයක රෝහල් වල ප්‍රතිකාර ලබනවා. ඒ වගේම වැලිමඩ රෝහලේ ශිෂ්‍යයින් 10 දෙනෙකුට මේ මොලේ උන රෝගය වැළඳිලා ප්‍රතිකාර ලැබෙමින් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් වෛද්‍ය අංශ විශේෂයෙන්ම සැලකිල්ල දක්වමින් තියෙනවා.
3: දුමින්ද, ඒ වගේම අපිට අහන්න තිබෙනවා මේ විශේෂයෙන්ම ලංකාවේ රුපියල අව ප්‍රමාණය වීම මේ පසුගිය දවස්වල 340 ගණන් දක්වා කියලා යනවා අපි දැක්ක. මොනවද මේ ඒ පිළිබඳව තියෙන්නේ? ඒ වගේම ඒ රුපියල අව ප්‍රමාණය වීම වර්තමානයේ මේ ලංකාවට මොන ආකාරයෙන් බලපානවා කියලාද මේ ඔබට දකින්න තිබෙන්නේ?
4: ඔව්, ඇත්තටම නයින්, විශේෂයෙන්ම පසුගිය සතිය ගත්තොත් එහෙම, සතිය අන්තය ගත්තොත් සිකුරාදා දිනේ ගත්තොත් එහෙම, ඉතාම දැඩි ලෙස, ඒ කියන්නේ මේ 350 සීමාව ඉක්මවනු ලැබුවා විකුණුම් මිල. ඉතින් ඒක විශේෂයෙන්ම 350 සීමාව ඉක්මවා ගිය අවුරුදු ගණනාවකට පස්සේ තමයි නැවතත් මේ 350 සීමාව ඉක්මවුනේ. හැබැයි ඊයේ දවස වෙන විට නැවතත් වාණිජ බැංකු අතර ගත්තොත් එහෙම 340 345 සීමාවට අඩුවීමක් සිද්ධ වුණා. ඉතින් පහුගිය දවස්වල මේ ඩොලර් එකේ අර එක දිගට නැග්ම නිසා විශේෂයෙන්ම ඩොලර් විකුණුම් විදියට ගත්තොත් එහෙම ඒ කියන්නේ භාවිතයට නොගැනීමේ තත්ත්වයක් වාර්තා වෙලා තිබුණා. ඒ නිසා තමයි මම ගොඩක් වෙලාට ආර්ථික විද්‍යාව කියන්නේ මේ 350 සීමාව ගියයි කියන කාරණා. හැබැයි ඒ එකම කොහොම හරි මේ ඒ සමගම ලංකාවේ තියෙන සෑම භාණ්ඩයකම මිල ඉහළ යාමේ තත්ත්වයකට වාර්තා වෙලා තියෙනවා. මේ දැන් දැනටත් 345 340 කියන්නේ හොඳ තත්ත්වයක් නෙමෙයි. ඒක ඇත්තටම මේක මීට වැඩි අඩුවේ යුතුයි තව මේ රුපියල ශක්තිමත් වීම නිසා. කොහොම වුණත් මේ වැකුම් එකක් වගේ දින කීපයක් තමයි පහුගිය ටිකේ වාර්තා වුණේ. ඒකම කිරිපිටි මිල ගත්තොත් එහෙම රුපියල් 125කින් කිලෝ එකේ මිල රුපියල් 125කින් වැඩි වුණා. දැන් 400 රුපියල් 50කින් වැඩි වුණා. ඒක සමගාමීව බොහෝ භාණ්ඩවල මිල උච්චාවචනය වෙමින් තියෙනවා. මොකද විශේෂයෙන්ම ආනයනය කරන භාණ්ඩවල මිල ඉහළ යාමේ තත්ත්වයක් ගැනක වාර්තා වෙලා තියෙනවා. කොහොම වුණත් රජයේ විදිහට ගත්තොත් එහෙම මේ වන විට අර වාහන මාස තුනකට ගෙන්වීම ප්‍රමාද කිරීමට අධිභාරයක් පැනවීම මේ ඩොලරේ පාලනයට ගත්ත ක්‍රියාමාර්ගයක්. ඒ එක්කම සඳහන් කරන්න නැහැ මේ මේ ඩොලරේ අර අගය වැඩිවීමත් ඩොලරේ ශක්තිමත් වීමත් තුළ ඒ වගේම වාහන අධිභාරය පැනවීමත් තුළ මේ වාහන ආනයනකරුවන් කියන්නේ වාහනවල මිල මීට වැඩිය ඉහළ යාම දැනට පවතින තත්ත්වයට වැඩිය මිල ඉහළ යාමක් සිද්ධ වෙනවා කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ප්‍රාඩෝ රථයක් 135කින් වැඩි වෙනවා කියලා කියනවා. දැන් පවතින මිලට වඩා ඒ වගේම ඩයිහත්තු මීරා වාහනයක් 106කින් වැඩි වෙනවා කියලා. සුසුකි වැගන්ආර එකක් 107කින් 8කින් වැඩි වෙනවා කියලා. ටොයෝටා යාරිස් මේ කෝස් එකක් 114කින් 15කින්. ටොයෝටා රේස් හයිබ්‍රිඩ් එකක් 112කින් 13කින් විතර මේ දැනට පවතින මිලට වැඩිය වැඩිවීමක් සිද්ධ වෙනවා කියන කාරණාව තමයි තියෙන්නේ. කොහොම වුණත් මේ 145ක අධිභාරය නිසා වාහන ගෙන්වීම මේ ඉදිරි මාස තුනකට ගෙන්වීම සීමා කිරීම තමයි අඩපණ කිරීම තමයි රජයේ අපේක්ෂා වෙලා තියෙන්නේ. තවමත් ඒ පිළිබඳව නිවැරදි තොරතුරු නැහැ. කොපමණ මේ හදිසිකාරියෝ ඉන්නවාද කියන කාරණාව මේ මාස තුන ඇතුළත. ඒ වගේම නයන් විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ ඉදිරි සතිය තුළ යම් ආකාරයකදී සුභවාදී දර්ශනයකුත් තිබෙනවා. ඉතින් ඒ ප්‍රධාන කාරණාව තමයි මේ දොල දෙකක් ආසන්න වශයෙන් ඩොලර් මිලියන 700ක විතර වගේ ප්‍රමාණයක් මුදලක් මේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි. ජනාධිපතිගේ මුදල් සඳහන් කරා මේ වන විට ඩොලර් මිලියන 700ක් පමණ මේ 7000ක් පමණ භාණ්ඩාගාරයේ තියෙන කියනවායි කියන කාරණාව. ඉතින් මේ ඉතිරි ඩොලර් 700 ගානක් ආවට පස්සේ ඩොලර් මිලියන මේ 8000ක් විතර ප්‍රමාණයක් මහ බැංකුවේ තියෙනවායි කියන කාරණාව තමයි තියෙන්නේ. ඉතින් එතනදී යම් සහනයක් වාර්තා බලාපොරොත්තු වෙනවා මේ මුදල අවකාශ වීම සමග. මේ එක්කම විපක්ෂයේ පැත්තෙන් ගත්තොත් එහෙම ඔවුන්ගේ සහයත් මේ සඳහා ලබා දීමට කටයුතු කරමින් පවතිනවා. මොකද මේ ඩොලරය නැවතත් ඒ කියන්නේ රුපියල අවමාන වුණොත් එහෙම නැවතත් විශාල වශයෙන් ජනතාවට විශාල බරක් මේ සිද්ධ වෙන නිසා විශේෂයෙන්ම ඉන්ධන මිල පරිභෝජනය වැඩිවීම ඒ වගේම ඒ සම්බන්ධයෙන් අනිකුත් ආනයනික භාණ්ඩවල මිල පාලනයේදී අනිත් පැත්තෙන් ගත්තොත් අපිට අපනයනය කරන භාණ්ඩවලට ලැබෙන ඩොලර් ප්‍රමාණය අඩුවීමකුත් මේ නිසා සිද්ධ වෙන නිසා විශේෂයෙන්ම මේ උද්දමනය අවම කර ගැනීමට සර්වපාක්ෂික සමුළුවක් පැවැත්විය යුතු බවටත් විපක්ෂය යෝජනා කරලා තියෙනවා.
3: දුවින්දේ වගේම අනිකුත් කාරණා හැටියට අපිට මොනවද දැනගන්න තිබෙන්නේ?
4: කාරණා කීපයක් සඳහන් කරතාගේ නයන් විශේෂයෙන්ම පසුගිය 17 වෙනිදා මේ රණවිරු සැමරුම 18-19 කියන දවස් දෙක තුල පැවතුණා. 17 වෙනි රණවිරු සැමරුම තමයි මෙවර පැවැත්වුණේ. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසල තමයි මේ ප්‍රධාන සැමරුම පැවැත්වුණේ. ඉතින් ඒතරදී මහින්ද කිසිම දේශපාලන පක්ෂයකට හෝ දේශපාලන නායකයෙකුට ආරාධනයක් කරලා තිබුණේ නැහැ. ඒ අනුව තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇතුළු ඒ නායකයින්ට ඒ අවස්ථාව මගහැරීමක් සිද්ධ වෙලා තිබුණේ. ඉතින් ආරාධනාවකුත් කරලා තිබ්බේ නැහැ. රජය විසින් ගත්තොත් එහෙම දේශපාලකින්ගෙන් තොරව තමයි ඒ රණවිරු මේ ස්මාරක මේ වැඩසටහන සංවිධානය කරලා තිබුණේ. රණවිරුවන් සහ ඔවුන්ගේ පවුලේ ඥාතීන් සහ වර්තමානයේ ඉන්න හමුදා ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන් තමයි එම සැමරුම සිද්ධ වුණේ. කොහොම වුණත් විශේෂයෙන්ම උතුරේ ගත්තොත් එහෙම බෙල්ලමුල්ල වෛස්කාල් ප්‍රදේශයේ ප්‍රධාන ඔවුන්ගේ කියන්නේ දෙමළ ජනතාවගේ ඒ සැමරුම සිද්ධකම ලැබුවා අතිවිශාල ජනතාවක් ඒ සඳහා සහභාගී වෙලා සිටියා. ඒ සැමරුම නම් ගජේන්ද්‍ර කොල්ලම්පොර නම්බර වගේ ඒ දේශපාලකයෝ ඒ රණවිරු සැමරුමට සම්බන්ධ වෙලා තිබුණා. ඒ වගේම නයන් සඳහන් කරන්න ඕනේ මාතර බ්‍රවුන් හිල් ප්‍රදේශයේ අක්කර එකහමාරක පොල්ඩිඩමක් කෝටි 6කට මිලට ගැනීම සම්බන්ධයෙන් වූ නඩුවක් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්මයාට එරෙහිව මාතර මහාධිකරණයේ අතමින් පවතිනවා. ඒ අනුව බැසිල් රාජපක්ෂ මහත්මයා ඒ නඩුවට නොපැමිණීම නිසා වහාම අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා වරෙන්තු නිකුත් කිරීමක් සිද්ධ කරනු ලැබුවා. ඒ වගේම නයන් සඳහන් කරන අවසාන වශයෙන් ශ්‍රී ලංකාවේ නෑත කාලයේදී හමුදාවල ගත්තොත් එහෙම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරක් චීෆ් ඔෆ් ඩිෆෙන්ස් ස්ටාෆ් කියන තනතුර ගෝඨාභය මහත්මයා කාලිනම් මේක තනතුරක් විදිහට තිබුණා. මේකේ ප්‍රධානම කාරණාව වෙලා තිබුණේ සිවිල් හමුදාව, යුද හමුදාව, ගුවන් හමුදාව සහ නාවික හමුදාව. මේ හමුදාපතිට මේ හමුදාපතිවරුන්ට ඉහළ තනතුරක් තමයි මේ චීෆ් ඔෆ් ඩිෆෙන්ස් ස්ටාෆ් කියන තනතුර. මේ හමුදා තුනේම ප්‍රධානියන් විදිහට තමයි ඇත්තටම ඔහු කටයුතු කරේ. ඉතින් එතනදී විශේෂයෙන්ම ස්වභාවික විස ගියසන ඔය පහුගිය කාලේ කොවිඩ් වගේ දේවල් වලදී ඒ හමුදා සියලු හමුදා සම්බන්ධීකරණ හදිසි අවස්ථාවලදී මේ ආපදා තත්ත්වයන් වලදී මේ හමුදාවන් සියල්ල එක තැනකට සම්බන්ධීකරණය තමයි ප්‍රධාන වශයෙන්ම මේ තනතුර බාරව තිබුණේ. කීර්තිමත් මේ යුද හමුදා ප්‍රධානීන් තමයි ඒ තනතුරු ප්‍රබෝධන ලැබී කොහොම වුණත් මේ පසුගිය මාසේ 15 මේ මැයි මාසේ 15 සිට එම තනතුර අහෝසි කිරීමට රජයේ විදියට වත්මන් රජය කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒකම ඒ අදාළ ගැසට් නිවේදනයත් ආවා මින් ඉදිරියට. ඒ කියන්නේ දැන් වර්තමානයේ වෙන විට ශ්‍රී ලංකා රජය තුල ශ්‍රී ලංකා සේනාධිනායක තත්ත්වයන් තුල චීෆ් ඔෆ් ඩිෆෙන්ස් ස්ටාෆ් කියන තනතුර අහෝසි වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ සියලු දේවල් ආරක්ෂක අමාත්‍යාංශයේ බාරයට මේ වන විටේ තනතුරට හිමි දේවල් භාණ්ඩ සහ අනිකුත් දේවල් ආරක්ෂක අමාත්‍යාංශයට බාර වෙලා තියෙනවා. ඒකම මේකේ 2009 තමයි සරත් ෆොන්සේකා මහත්මයා ප්‍රථම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිය විදිහට පත් වෙලා තිබුණා. ඔහු 2009 නොවැම්බර් 16 දක්වා රාජකාරී කටයුතු කරා. ඊට පස්සේ එයා චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක තමයි දෙවැනි පුජ්‍යලයා විදිහට පත් වුණේ. 2009 නොවැම්බර් 16 ඉඳලා 2013 අගෝස්තු 1 වෙනිදා දක්වා ඔහු කටයුතු කරා. ඊට පස්සේ ජෙනරල් ජගත් ජයසූරිය 2013 අගෝස්තු 1 වෙනිදා සිට 2015 ජූනි 15 වෙනිදා දක්වා ඔහු එම ධුරයේ දරුවා. ඒ වගේම එයා චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක 2015 ජූනි 16 සිට 2018 ජූනි 28 දක්වා ඔහු ඒ රාජකාරී කරා. ඊට පස්සේ ජෙනරල් ශ්‍රීශාන්ත සිරියා මහත්මයා 2017 ජූනි 29 සිට 2017 අගෝස්තු 22 දක්වා කටයුතු කරා. ඊට පස්සේ අඩ්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන 2017 අගෝස්තු 22 සිට 2019 12 31 දක්වා කටයුතු කරා. අවසාන වශයෙන් ජෙනරල් සායංග සිරියා 2020 ජනවාරි 2 සිට 2024 දෙසැම්බර් 31 වෙනිදා දක්වා කටයුතු කරා. ඉතින් මේ තනතුරේ අවසානයේට ධූරය දරනු ලැබුවේ ජෙනරල් සායංග සිරියා
3: මහත්මයාගේ
4: ඔය කාරණා තමයි.

ඉතින් අදත් ඔබ සමග මේ රාත්‍රියාමේ පුරා හෝරාවක් ගත කරලා ඔබෙන් සමුගෙනනට කාලය කෙමින් ළඟා වෙමින් තිබෙනවා. ඉතින් ඔබ දන්නවා මේ වෙසක් පුණු පොහොය නිමිති කරගෙන ඇඩිලේඩ් පුරවරේ පින්කම් මාලාවක් සිදු වෙනවා. විශේෂයෙන් ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරය ආශ්‍රිත පින්කම් මැයි මාසේ 30 වෙනිදා උදෑසන 8:30ට වෙසක් සිල්වර් සටහන ආරම්භ වන බව අපිට දැනගන්න තිබෙනවා. ඇතල්ස්ටන් සමාවෙන්න ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේදී ක්‍රේෆස් වල උදෑසන 10:00 විශේෂ පිණ්ඩපාත සාංගික දානය පැවැත්වෙනවා. සවස 6:30ට ඔබ දන්නවා ඇතල්ස්ටන් වල වාර්ෂික පැවැත්වෙන දුන් තෙල්බත් සහ අතුරුපස දන්සැල පැවැත්වෙන බවත් දැනගන්න තියෙනවා. එය ඇතල්ස්ටන් ප්‍රයිමරි ස්කූල් එකේදී. ඒ වගේම මේ මාසේ 31 වෙනි ඉරිදා සවස 5:00ට පහන් පූජාව සහ සත්බුදු වන්දනාව සිදු වෙනවා. 7:00ට වෙසක් පහන් කුඩු ප්‍රදර්ශනයත්, ඒ වගේම ඉන් අනතුරුව පාන් දන්සැලත් ඇඩිලේඩ් බෞද්ධ විහාරයේදී පැවැත්වෙන බව අපිට දැනගන්නට තිබෙනවා. ඉතින් මේ සියලු පින්කම් වලට ඔබටත් සම්බන්ධ වීමට හැකියාව තිබෙනවා ලබන සති අන්තයේ. හොඳයි, ඉතින් අපි අද දවසෙත් ඔබ සමග මේ හෝරාව ගත කරලා ඔබෙන් සමුගෙන යන්නටයි කාලය පැමිණ තිබෙන්නේ. ඉතින් අද දවසේ සදහම් සිතුවිල්ල ඔබ වෙත ගෙනාවේ ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරවාසී පූජ්‍යපාද තිබ්බටුගොඩ විසුද්ධි රතන ස්වාමින් වහන්සේ විසින්. එවගේම නොදුරුමානීය විශේෂාංගය ඔබ වෙත ගෙනාවා ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජය බාලසූරි මහතා. පුවත් පසුවේ ප්‍රමුඛ ගෙනාවේ නිරෝධ කාර්යවසම්. සිතනදි ගීතයෙන් අප සිළු දෙනා පිනවී අප හිතවත් විජිත් කුමාර් ශාන්ත මහතා. ඉතින් ලබන සතියෙත් නැවත ඔබ හමු වන බලාපොරොත්තු ඇතුව අද ඔබෙන් සමුගෙන යන මම ඔබේ හිතවත් නයන් පෙරේරා. සිළු දෙනාටම සුවදායක සතියකට ආසිරි. ආයුබෝවන්.